කණියචන වස එක පින්දල්ලා පනාචිකතා කතාකාර වල්ලික් වඩරස් මුම්බයි කණි සදර්කර්තා රෝෂන් ක්‍රාස්තා කුල්ශෙකර් සුඩුනේ පට්ල එක ගඩියතවන් තදෙක් නද්‍රෙන් පලයි තස්සුලු අනි පර්කුම් ප්‍රේතන කර්තලෝ එක අනෙක ගංචි මුදලෝ සම්බන්ධ පොයිලයා ගංචෙක් එක්තම් විරුද්ධ දුස්රි ගාස් අනි දුස්රයක් අනිතිස්රයකි තොසුස්සු තද් විරුද්ධ සම්බන්ධ බෞෂා දුනී ගංචි එකස් ප්‍රකාර අසුල්්‍යොතර් සම්බන්ධ ගොඩ්තොනා සකරනස්තන පිල්ල චායවරවී තොන්බර් කොට්සන්බරලේ දොඩු ලෙඳිසාලේ පරත් උක්තෙන් කොරුන් තෙස්සතස්විරෙක් සොයිතා වයි තැන්සුමකමොල් අනි නකනකමුලියරී දිස් පර තැන්සුවස්ථා මුජ නවන්තර්තෝ විස්රෝක්ණ කොන් විස්රණන්තරී තො කණ්ඩිත් විස්රතලෝ මුණවචින්තලෝ පුන්නා ඉත්ලයා වර්ස උපරන් කෂය විසර්චය. හෙන්ස සවල් මක පරත් පර දුසුංක ලගලෑ. භෝෂා තො ෆරික් පොනශතා. අවෙන් කෙල්ලා එකස් නීච්කර්තු බක් තනේ යාරිතීර් දික්කාර කලා. ය නීසවනි තනේ අශිචින්තලා හවනෙන. සඩීත යවිශ්ෂී විසාර්කුරෝංකු චින්තන.